ගියා පමින් කෙසේ වුවත් පළමු පන්දුවටයි පාර දුන්නේ අනපේක්ෂාකාරී දෙවියන් වහන්සේ නැහැ යන්නට ඕන ලකුණු සොයන්නට ඕනා